බෙනවන්තනානක ගුරු චරණ ලගේ වාජී අනහද තුරේ මොඳාවණී මහල්ලා පඤ්ඤවා ථාල වෙච තන වස්තු පයෝ